හබද පෞපංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර් සුකුදාතා ගුරු මුකුජාතා සැජේ රයා සමායි පගතා කා පෝජන හර් නාම් නිරංජන පෑනන පගත බඩායි නිජ කරවාසා සදා හර් සේවන හර් දර්ශෝ බාපායි මනමුඛ බුද්ධ කාචී මනුවා ඩෝලේ අකත්